මහවැපගොන්ට කෙඩල් කරේ නැතනේද මන්තනයට පැ බිසුණු පරීත හර්කතනද බසාාවේ නානිකැත් සපගොත් එපගොන්තකෝ පාවස්සෝ පණ්ඩ ජොමන ප්‍රබෝධේ රාම්නා මාතම සොද්දයි. රාම්නාම් සාරත් පියස් පණකැවදේ දක්දිවයාර් කිගතහර දෙබසා.